0: ඉනි වර්ගත්තගදියා හොඳෙන් සංකේ කොකොනවා
1: සරි
0: තැකීත නිමදරිසා සානිනි නිසරිගරිසරසනීර පා අරිම ගරීනද මෝර්ණය කල්ල ලිර නිමදරිසා සානිනි ಇಲ್ಲಿಂದ ಮುಂದಕ್ಕೆ ಕಂಟಿನ್ಯೂ ಆಗತ್ತೆ
1: ಸರಿ
0: ಜನ ನೀನೇ ರಿಪೀಟ್ ಆಗಲ್ಲ ಮುಂದಕ್ಕೆ ಹೋಗ್ತೀವಿ